නමෝ ශාන්ත රූපේ නමෝ ඉන්ද්‍ර ඉන්ද්‍රේ නාදං විපූතේ කලංකාර රූපේ අලංකාර ලංකේ නමෝ ආස් ආසේ නමෝ බාක බංකේ අපංගී ස්වරූපේ අනංගී අනාමේ ත්‍රිපංගී ත්‍රිකාලේ අනංගී අකාමේ කච්චරි ඡන්ද අජය අලය අපය අවය අපූ අජු අනාසකාස් අගංජ පංජ ලක්ඛ පක්ඛ කල් දයාල ලේඛ පේක නාම කාම ගහ අටහ නාති ප්‍රමාතේ අජුනිය මුනි නරාගින රංගින රූපින රේකිය කර්මංග පරමංග ගංජිය ලෙක්කේ පුජංග ප්‍රයා ඡන්ද නමස්තුල් ප්‍රණාමේ සමස්තුල් ප්‍රණාසේය ගංජුල් අනාමේ සමස්තුල් නිවාසේ නිර්කාමං වෙපුතේ සමස්තුල් ස්වරූපේ කුකර්මං ප්‍රණාසීසු ධර්මං වෙපුතේ සදා සච්චදානන්ද සත්‍රං ප්‍රණාසී පරිමුළු කුනින්දා සමස්තුල් නිවාසී අජාය වෙපුතේ විජාය ගනිමේ හරියං කරියං කරිමුළු රහිමේ චතුර්චක්‍රවර්ති චතුර්චක්‍ර පුක්තේ සෝයම් පව සුභං සර්ව